0: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk
1: Live FM

0: කවිලාවෙන් පාන්දර 5:46
1: FM.lk
2: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk

0: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk
1: livefm.lk

0: ජනතාව උදේ 6යි
1: live.fm.lk
0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම live fm

0: පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: Live

0: වෙලාවෙන් දැන් වෙලාව උදේ 6යි
1: 20යි ශ්‍රී ලාංකේය රිද්මය විශ්වයේ සිසාරා live fm
2: live fm.lk

0: Live FM.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.

0: Live FM
1: రుహునట రాజరాటట సింకడగలట www.livefm.lk

0: වහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: ලංකාවේ වෙලාවෙන් දැන් වෙලා උදේ 6:43
2: FM

0: KLK.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live Fair.

0: නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM

0: 105fm.lk
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

0: ರೇಹಸ ನಿವನ ಹೃದಯ www.liveFM.lk
1: Live FM.

අවකාශයේ ලාංකීය හදගැස්ම live fm.lk

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: Live FM

0: Live FM
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

0: 알아보는 이 리듬에 라이브 FM.
1: FM.LK.

0: ලංකාවේ වෙලාව උදේ 7යි
1: 46fm.lk
2: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: FM.lk

0: ලංකාවවෙලාවෙන්
1: liveFM.lk
2: වෙහෙස නිවන රිත්මය www.liveFM.lk

0: ವೇಹಸ ನಿವನ ಹೃದ್ಮಯ www.liveFM.lk.
1: Live FM.

0: හරියටම දේ 8යි 20යි මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: livefm.lk

නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: ආගේ රිද්මය විශ්වය සිසාරා
1: Live FM.lk

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: livefm.lk

0: Soy bu avakashi lanki hadagasma
1: live fm live fm.lk

நாளிகை. ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: ගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: FM.LK

0: ಲೇಹಸ ನಿವನ ಹೃದಯ www.liveFM.lk
1: Live FM.

මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live Effect.

0: ವೇಣುಸ ನಿವನ ಹೃದ್ಮಯ www.liveFM.lk
1: livefm.lk

0: livefm.lk
1: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: fm.lk

0: ਦੇ ਨਵੇਂ ਆਈ
1: ਹਤਲਿਹਾਇਕ।
2: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.

0: 105fm.lk.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන්, ටියුනින්, රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: livefm.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk www.livefm.lk

0: ಭಾಷೆ ಲಾಂಕಿಯಾದ ಗಸ್ಮ ಲೈವ್ ಎಫ್ಎಂ
1: liveFM.lk.

LiveFM.LK. ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය LiveFM.

0: ರುಹುನಟ ರಜರಟಟ ಸಿಂಕಡಗಲಟ www.liveFM.lk
1: from LK.

0: 105fm.lk
1: දියුල පිටියට අමුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

0: ඉන්දියාවෙන් උදේ 10:40. ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: FM.LK

0: Live FM.
1: Ruhunata, Rajaratata, Sinkadagalata. www.livefm.lk.

0: ಸೈಬರ್ ಅವಕಾಶೇ ಲಾಂಕೇಯ ಹದಗಸ್ಮ
1: ಲೈವ್ ಎಫ್ಎಂ ಡಾಟ್ ಎಲ್ ಕೆ.

0: Live FM
1: ruhunata rajaratata sinkadagalata www.livefm.lk

0: livefm.lk.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය live fm.

0: කුකුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
1: FM.LK.

0: Radio LK.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tunein Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
1: Live FM
2: ආදරේ තානා මෙච්චකොල්ල

0: రుహునట రజరటట సింకడగలట www.liveFM.lk
1: livefm.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය. FM.LK

0: livefm.lk
1: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: මධ්‍යහන 12:20
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
2: livefm.lk

0: SLK.
1: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.

වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: වෙලාවේ මධ්‍යහන 12:43.
2: Live FM.lk.

0: பரீட்சை.
1: நெட்டவின சிந்து அகநாத்தரே හිත සන සන සිින්දු හන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුන් ඉන්, රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: වහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: Live FM.

0: නැටවෙන සිින්දු අහන අතරේ හිත සැනසෙන සිින්දුහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

0: Live FM
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

0: වෙලාව දවල් 1යි විනාඩි 20යි. එහෙ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය live fm
1: fm.lk

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

0: වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: live fm.lk

0: ලෙකයි විනාඩි 40යි. www.livefm.lk හිත පිනවන රස.
1: livefm.lk

0: Live FM.
1: ವೇಹಸ ನಿವನ ರಿದ್ಮಯ www.liveFM.lk.

0: ವೇಹಸ ನಿವನ ಹೃದಯ www.liveFM.lk
1: livefm.lk

FM.LK. සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම ලයිව් FM.

0: Tinagi with Maya Live FM
1: livefm.lk

0: ආහාර ගමට, හෝමා ගමට, ගොඩ ගමට www.livefm.lk.
1: Live FM.

0: livefm.lk.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු live fm දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ fm යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් live fm යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. live fm නොනවතින ගී රිද්මය.

0: හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: Live FM.

0: ಸೈಬರ್ ಅವಕಾಶೆ ಲಾಂಕೇ ಹದಗಸ್ಮ ಲೈವ್ ಎಫ್ಎಂ
1: ಲೈವ್ ಎಫ್ಎಂ

விழாவை லங்கா விழாவின் தவால் தேகாய் www.livefm.lk.

0: www.livefm.lk. Kita pinuh rasa.
1: Live FM.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

0: RLK.
1: නැට වෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: Live FM
1: Ruhunata Rajaratata Sinkadagalata www.livefm.lk

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: FM.LK

නැටවෙන සිින්දු අහන් අතරේ හිත සැනසන සිින්දු හන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: ವೇಹಸ ನಿವನ ಹೃದಯ www.liveFM.lk.
1: Live FM.

0: Live FM.
1: නැට වෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: FM.LK

0: Live FM.
1: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.

0: නිලාව සවස 7:45 නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

0: වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: Live FM

0: ආහාරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: Live FM

0: වෙලාව සවස 5යි 20යි
1: FM.lk
0: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වයේ සිසාරා Live FM.

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

0: Okay.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.

0: හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: LiveFM.lk

0: livefm.lk
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු live fm දැන් ලොව සුපතල radio garden tune in radio fm යන app හරහා වගේම තවත් web අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් live fm යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. live fm නොනවතින ගී රිද්මය.

0: මේ දැන් වෙලාව සවස 6යි. නොනවතින ගීරිත්මය Live FM.
1: Live FM.

0: 105fm.lk.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන්, ටියුනින්, රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: రుహునట రజరటట సింకడగలట www.liveFM.lk
1: Live FM.

0: livefm.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: සවස 6:20 නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: 95fm.lk.
1: Sri Lanka Rhythmia Vishwesisara Live FM.

ගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk ඔබ ආදරය කරන නිරතුරුවම ඔබළඟ රැදුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: videomart95.k.
1: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වයේ සිසාරා Live FM.

0: FM.LK.
1: ruhunata rajaratata singkadagalata www.livefm.lk.

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම
1: liveFM.lk

0: ಎಸ್ ನಿವರ್ಣ ಹೃದ್ಮಯ www.liveFM.lk.
1: Live FM.

0: www.radiomaruti.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk www.livefm.lk

එහිටියත් මෙහිටියත් හිතට දැනෙන රිද්මය Live FM FM.LK

0: LK.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.

0: වෙලාව දැන් ලංකාව වෙලාවෙන් රාත්‍රි 8යි. සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම
1: live fm live fm.lk

0: livefm.lk.
1: Hit it up, hit it up. Hit it to Danny Rhythm. Live FM.

0: ಫೈಬರ್ ಅವಕಾಶ ಲಾಂಕೇ ಹದಗಸ್ಮ ಲೈವ್ FM
1: liveFM.lk

0: 95fm.lk.
1: වේහස නිවන රිද්මය www.livefm.lk.

0: දැන් වෙලාව රාත්‍රී 8:20.
1: මහරගමට, හෝමාගමට, ගොඩගමට www.livefm.lk.
2: Live FM.

0: livefm.lk
1: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම live fm

0: ගුවන් වෙලාව රාත්‍රී 9:00 ලංකාවේ වෙලාවෙන්
1: Live FM
2: මොනවතින ගී රිද්මය
3: Live FM

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: Live FM

0: Live FM
1: Ruhunata Rajaratata Sinkadagalata www.livefm.lk

0: ಶ್ರೇಯಸ್ಸ ನಿವರ್ಣ ಹೃದ್ಮಯ www.liveFM.lk.
1: LiveFM.lk.

0: වෙලාව රාත්‍රී 9:00යි
1: FM.
0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM. දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන app හරහා වගේම තවත් web අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

කියන් දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk FM.LK

0: FM.LK.
1: ರುಹುನಟ ರಜರಟಟ ಸಿಂಕಡಗಲಟ www.liveFM.LK.

ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.

0: livefm.lk
1: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම live fm

0: www.livefm.lk. Hitta Pinovana Rasa.
1: Livefm.lk.

0: www.radio.lk.
1: ರುಹುನಟ ರಜರಟಟ ಸಿಂಕಡಗಲಟ www.liveFM.lk.

0: වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM

0: www.rfi.co.lk.
1: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk. FM.LK.

0: සමාවේ වෙලාව රාත්‍රී 10:40
1: FM
2: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වයේ සිසාරා Live FM

0: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
1: FM.lk.

0: Live FM.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM. දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
1: FM.lk.

0: වෙලාවෙන් රාත්‍රී 11යි 20.lk
1: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk

0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: Live FM

0: Live FM.
1: Ruhunata, Rajaratata, Sinkadagalata. www.livefm.lk.

0: වෙලාවෙන් රාත්‍රි 11:40. රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
1: livefm.lk

0: livefm.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: Live FM

0: Live FM
1: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රඩියෝ ගාඩන් ටියුනින් රඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ්බඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.

0: 바로 튀는 이윗맨 라이브 FM
1: livefm.lk

0: ආහාර ගමට හෝමා ගමට ගොඩ ගමට www.livefm.lk
1: livefm.lk

0: www.livefm.lk. Hita pinuwa na rasa.
1: Livefm.lk.

livefm.lk සයිබර් අවකාශයේ ලාංකේය හදගැස්ම livefm

මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: www.livefm.lk. Kita pinawan ang rasa.
1: livefm.lk.

0: livefm.lk
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

0: ගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: Live FM

ඌව පේනවා. ඒ තරම්ම පවපුල්. ඉතින් මේ කැලිපහේ ටෝච් එකක් තිබුණ මාමා කෙනෙක් ළඟ එයා ගැහුවා වේදිකාවට ටෝච් එක මම බලා ගන්න දෙන්නද වැඩ කියලා. හැබැයි ඉතින්

අරහෙ කොල්ලො කුරුට්ටෝ මැරෙන කවුරු හින්දද? මුන් දෙන්න හින්දා. දෙන්න ජොලියේ ඇන තියාගෙන මාරුවෙවි ලාම්පුවට පුලං ගහනවා. එලා රල්ලගෙන ඉන්නවා, දුටු ගැමුණු උලං ගහනවා. ඊට පස්සේ දුටු ගැමුණු අල්ලගෙන ඉන්නවා, එලා රහුලං ගහනවා. ඒ ඉස්සර නම් කරුවලේ හුලං ගැව්වේ, දැන් එහෙම නෙමේ. කැලින්ම එලි පිටම ගහන්නේ. එකම පක්ෂය දෙපැත්තට බෙදිලා. අනේ අම්මේ කරන විගඩමක් නෑ. දැන් උන්ට ලැජ්ජක් නෑ. ඉස්සර නම් හොරෙන් ගැහුවේ, දැන් එලි පිටම ගහනවා. ගහලා ලැජ්ජ නැතුව ඡන්දෙත් ඉල්ලනවා. හැබැයි ඉතින් ඒ කාලේ

0: ලංකාවෙලාවෙන් පාන්දර එකයි
1: liveFM.lk
2: ශ්‍රී ලාංකේ රිද්මය විශ්වය සිසාරා liveFM.

0: LiveFM.lk.
1: www.livefm.lk. Hit the pin of an

0: කාලයෙන් පාන්දර එකයි විස්සයි. එහෙ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: Live FM.

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: FM.LK.

0: livefm.lk.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය live fm.

0: www.livefm.lk. Hitta Pinova na rasa.
1: Livefm.lk.

0: Live FM
1: Ruhunata Rajaratata Sinkadagalata www.livefm.lk

0: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
1: livefm.lk

0: Live FM
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: ಸೈಬ ಅವಕಾಶೆ ಲಾಂಕೇ ಹದ ಗಸ್ಮ ಲೈವ್ ಎಫ್ ಎಂ.
1: Live FM.

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: livefm.lk

0: live.fm.lk
1: බැංගලාව ලංකාවෙලාවෙන් පාන්දර දෙකයි 21යි.
2: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk

0: ರೇಹಸ ನಿವನ ಹೃದ್ಮಯ www.liveFM.lk.
1: Live FM.

0: වෙලාවෙන් පාන්දර 2:46. මොනම තින ගීරිත්මය Live FM.
1: Live FM.

0: ආහාර ගමට හෝමා ගමට ගොඩ ගමට www.livefm.lk
1: livefm.lk

0: Live FM
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: ලංකාවේ ලංකාවේ වේලාවෙන් පාන්දර 3යි. නොනවතින ගීරිද්මය Live FM.
1: Live FM.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: Live FM

0: ಶ್ರೇಯಸ್ಸ ನಿವನ ಹೃದ್ಮಯ www.liveFM.lk.
1: Live FM.

வேகச நிவன ரித்மய www.livefm.lk.

0: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
1: Live FM

0: Live FM.
1: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

0: KLK.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.

0: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM
1: liveFM.lk

0: FM
1: ලංකාව වෙලාව පාන්දර
2: 4:01 ශ්‍රී ලාංකීය රිද්මය විශ්වයේ සිසාරා live FM

0: නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබළඟ රැදුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: Live FM.

0: පාන්දර 4යි
1: FM
2: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

0: ama pinag-iritmaya. Live FM.
1: Live FM.lk.

0: 95fm.lk
1: Sri Lankan Rhythmia Vishwesi Sara Live FM

වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.

0: 105fm.lk
1: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: ರೇಹಸ ನಿವನ ಹೃದಯ www.liveFM.lk
1: Live FM.

0: Live FM.
1: සුබ දස්නක් වෙලාපන්දර 5යි ලංකාවේ වෙලාවෙන්. ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM. දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: FM.LK.
1: ರುಹುನಟ ರಜರಟಟ ಸಿಂಕಡಗಲಟ www.liveFM.LK.

0: www.liveofm.lk Hita Pinova Narasa
1: Live FM.

0: ලාවෙන් පාන්දර 5යි 20යි
1: FM.lk
0: මොනවතින ගී රිද්මය live FM